ඉලාටේමට සෑට්සකුට් සිරයානයක් තේලාටෙක්ක් අමනිත්වාමයටමින් තිමතක් වෙලා ටිටික්කනුත් කැකිවන්නේ තුතිලාත් තවන් ෝකත්ත ලක්සමං මත තෙක්සවනය කල්ලෑරයක් සුටින් තන්න කවමතිල්ලිවුල්ටමක්ස් මංසානු නිකාත් ලිවෙලාට සෑගයක් නෑත්තිකු